0: because your voice matters.
1: Issued by the Chief Electoral Officer, Meghalaya. ලඩප් කත්‍රස් නෑම් කරතා හාලිනි ශ්වාක ශීතර ගුරිසාාව ආරජාර අම්රියව ලදේග පෝර්බන් ගම්යක පෝර්.
2: හොවත්කඩයි ඉලෙක්ෂන් කොමිෂන්ක ඉන්ඩිය කන් පලියයක පින්තාපල්ලා ජොක ස්පෙල් ඉන්තන්සෙව රවිෂන් කි බුට් ලෙවල් ඔෆිසර් කෙනවන් ජිංෝ එක යෙන් ජොන් පි නඩුව ක ලයි හෝතරෙක් උජල්ලියව හඩුවක් අත් හඳයිතරෙක් උන්නයිතුන් අරජාර අටන්රියව පින් ක්‍රිය එක කොට් කිසිලා බඩන්කම්.
1: බෝඩක් හැකි අල්මනක් ක ද්‍රා ෙක්ටරල් රෝල් කන් මී හක සන්තර උනයිලාර අරජාර අපන්රියව ලඩපි ඩොන්කම්බන් පින් බැයි යාග ජිං බක්ලා නීචින් උජෝර් ඒ පියෝ ඒක පෝර් නඩෝ වසන්තර උනයිලාර හඩෝ සෞතර උනයිලෝර් අරජාර අපන්රියව බන් ලේ ඒකතා
2: පෙන්ති කනාවක කරතෙන් ජොන් පී ක බැච්චි ස්පා නක ශිස්පා හශවාබන් පින් මී යක ෆයිනල් ඉලෙක්ටරල් රෝල් හක හිඤ්යෝතරෙක් උරිසා පිපෙන් රුන් කරතෙන් හක සියෙන් කබනින් කොන් කසුක් පිඩන් කම් තන් ක ජිං පෙන්චිෂා යක ජකසා ක කර්තා පත් ක ඩොර් පාස්පෝට් සයිස්
1: Pendreka mi ko hoxen char pa hon hon number yarap ki nong chabot i wake nice and not bumdan gam seal download ya ga voter helpline app lenie like ha ga voters.eci.gov.in
2: pila ruban pet na ka ceo meghalaya.nic.in long inong tap vote na mar ka sur jong phi ka kong san
3: lawalam chu phi dau chief electoral officer meghalaya
4: Prolog nong singap ngin teng ya kanik program Moods and Melodies so ingla yo shushu ya ki mo ki message ba ki prolog jangi kla pha kedi kwe ki message on company good evening dear RJ LV kom lu pilau na kaliang ke jangai sia ke jing rwai ka badan ki kentin ki badan jing mood bat ya inong wa i badan isur i ba biang bha ban rwai ku bless you bon LV ba i bye bye bless you bon sia na ka bentani ka Jumpa ke jangki hoi ke dei shisha mo mai le reng snap ke jangwai ki dan jing wai ki ba ki kentin ke jangki ke badan jing mot shisha shisha ki ba yahap ba ke jing im ke jangi ti bat kan ladangi yo snap ile le da dei sing nong wai le ba ba ha ka sul le ka nang pen bang shishu ya ke jing wai ti khub le shi bun si ya na ka bentan ke jwa ke jangki ti nang ta ngi la yo ya ni ka wei pat ka Message on Kumnir. Good evening, RJ Amber here from my part. Music speaks in two languages, melody and words. The vibe makes you feel something instantly, but the lyrics reveal what you actually feel. Yes, very true. Sometimes listen for the vibes, and there are times I listen for the lyrics. Depend on what my heart needs. Well, thank you so much, Amber, for sharing this message. Yes. It is true, music speaks in two languages. Te nang tang layu asine kawai pat ke message om ne ha kawai kaliang te da sngap hi jai jai te ong ne ke jing ruai hindi ne jing ruai english la da ye ha pat ke sur ba ke jing te mele te ke jing khus lai ru ka ja lut kham tam le le phi men ta phi pen tem jing ruai hindi bat ke english nga le le te ba kham i jing ruai hindi te ka no ke jing sngau tan ma ngai ba hep na rangsa the kubishibun bahap ya ke jumpa ke jong pi sa shi sin te nang tai ngila yo pat sa ke ne ke wei kam wei pat ke message kong kum ne hello RJ good evening the melody is incredibly catchy I often don't even pay attention to the words yes there are some more listeners who like are they listen to the melody and they don't pay attention to the lyrics of the song well thank you so much for you my dear friend you have not mentioned your name but thank you so much for this message nang tapat anyway pai prologue yang kum ni hello RJ ke janmet besok ke bakman ni pi hang tu ngati ngan ong pi ba ngati ngan da sngap jing ruai ngan sngap hot ke sol jing tem ru ngan sngap hi ndai ke bakam kerpang ti ngan da sngap iki jing ruai ngan sngap ha ya ki kentin jong ke jing ruai manga i kong i te kubli si bun kong i na ka bentan ni ke juba ke jong phi ke de si sha bung sngap ki jing ruai ma teng teng mo la deng sngap ki jing ruai ki ki jing ruai bagi kita ki jing mu ji berkat ki jong i ki ki be de ba ke jing im ke jong i la deng sngap ha i te jing ruai ke ya rap mo ya kita ki e ki bangi ngi perkhat la deng i don ha pering ki jing khus lai le ne teng teng ke jing thaj ka met